0: කරන්න ඕනේ මේ ආරාධනාවට. ඒත් එක්කම මට තාම මතකයි අපි මේ වගේම එකක් කරා ප්‍රේමී නම්. ඒ ජවනිකාව පටන් ගන්න
1: කලින් මේ අවුරුදු දෙකකට කලින්.
0: Yes. එතකොට ඒත් එක්කම සුබ සන්ධ්‍යාවක් කියලා කියන මේ හැමෝට අහගින හැමෝටමයි මෙතනට සපගින හැමෝටමයි මං කියන්න ඕනේ. මෙහෙමයි. දැන් ඇත්තටම අය හොඳ මූණුවරක් ගත්ත සුරංගයි මේ කියන්නේ හොඳ අරමුමක් ගත්ත මේ සාකච්ඡාවට. මේකෙදී අපි අපි මේ මේ කියන්නේ අර පැදුර කියන අයිඩියා එක මක ආවෙත් ඕක ජනිත වුණේ මේ ඕක අපි කමිටියකට DSLS කමිටියකට ඇත්තට මේ වෙලාවේ ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ මේ ඒ ඒ ඒ දාපු අයිඩියා එක අද සංවිධානය කරන්න අවශ්‍ය ආශිර්වාදයයි ඒ හම්බුණ මේ අවසරයත් එක්ක ඒ ඒ සපෝට් එක නොඅඩු හම්බුණා. ඉතින් ඕකෙදී මේන්ම විෂන් එක يعني විෂන් එක මිෂන් එක දෙකම කිව්වොත් එහෙම මේකේ ඇත්තටම ගෝල් එක තිබ්බේ මේ අපේ මේ ඩයිනින් වගේ ටවුන් එකක හැංගිලා ඉන්න ටැලන්ට්ස් හැංගිලා තියෙන ඒ ඒ ඔක්කොම හැකියාවන් එළියට ගන්න. මොකද ඒක කොච්චර සාර්ථකද කිව්වොත් ඒ කියන්නේ ඇත්තටම මට අපි දැන් දැක්ක අපි හැමදාම ඉවෙන්ට්ස් දීදී මෙහි අපි දකින දෙයක් තමයි ක්‍රිස්මස් ඉවෙන්ට් එක අවුරුදු උත්සවයේ ඒ ඒ ඒ ඒ හැම තැනකම අර කැරියෝකේ සංගීතයත් එක්ක ඇවිල්ලා ඉන්න වොයිසස් තියෙනවා හඬවල්.
1: ඒ හඬවල් එහෙම තමයි ඔබ ඔබ ඒවා දකිනකොට හිමිහිට අල්ලගෙන හිත ඇතුලේ ලියා ගන්න. ඉතින් ගායන රත්නසිරි කියන්නේත් එහෙම වොයිස් එකක් අපි දෙන්න කතා කරනකොට කිව්වේ අහවලාව මේ සින්දුවට ගන්න ඕනේ කියලා.
0: ඇත්ත ඇත්ත. එතකොට දැන් ඒකත් එක්ක දැන් ඒ එතන ඒ ඒ ඒ ඒ ඒ ඒ ඒ හැකියාවන් දකිද්දී හිතෙන් අර මොකද හැමදාම තිබ්බේ ඒම් එක තමයි මේ කට්ටිය කොහොමද එක ප්ලැට්ෆෝම් එකට ගේන්නේ එක එක වේදිකාවකට කොහොමද මේක අරන් එන්නේ කියලා. ඉතින් ඕකත් එක්ක තමයි අපිට මේ ඔය ඔය ඔය ආරම්භය පටන් ගත්තේ. ඒ ආරම්භයත් එක්ක සුරංගයි කිව්වා වගේ දැන් මෙතන 30කට අධික පිරිසක් ඉන්නවා දැනටම සපෝට් කරන. ඒ වගේම අපි දැන් මේක ඇත්තටම පොඩක් විතර
1: කියන්නේ සක්‍රියව සහභාගී වෙලා ඉන්නවා
0: ප්‍රසංගයට.
1: ඊට අමතරව තව ඉන්න අපි
0: ප්‍රොඩක්ෂන් ටීම් එක
1: පුළුවන් තරම් නම් කියන්න බලන්න අපි එදාට සියලු දෙනාටම ස්තුතියක් ලැබලා දෙනවා.
0: ඒ කියන්නේ මේක තනිකර නිෂ්පාදේ පිටිපස්සේ
1: අද නම් කිව්වේ නැහැ කියලා කවුරුත් තරහ වෙන්න එපා.
0: මේ නෑ ඒ කියන්නේ ඒකත් එක්ක ඒ ඒ 30ත් එක්ක ඒක ඕකට අපි අර ඔඩිෂන්ස් කියලා අපි ගෙනාව එක ඔඩිෂන් එකක් නෙමෙයි හැමදාම තිබෙන්නේ.
1: ඒක ඇත්තටම මොන ගීතයද කාටද දෙන්නේ කියලා බලන එක.
0: මොකද ඇත්තටම අපිට කිසිම මොකද අපේ මේන්ම අප්‍රෝච් එකුනේ එතන උතන අර පිවිසුමුනේ හැමෝටම chance එකක් දෙන එක.
1: එතන පැමිණි සියලු දෙනාම අද ගීත කියනවා.
0: ගීත කියනවා. හැමෝම ගීත කියනවා. ඒ වගේම තමයි
1: ඒකේ සහභාගීත්වයේ අඩු වැඩි කම් තියෙන්න පුළුවන්.
0: අනිවාර්යයෙන්.
1: නමුත් මේ අපේ අවසානේ නෙමෙයි මේ ආරම්භමක් පමණයි.
0: එතන මේකට අපි ඇත්තටම හිතුවට හිතුවට වඩා 21 දෙනෙක් 21 දෙනෙක් රයිසලා තිබ්බා. ඊට පස්සේ අපි ඒකට අපි ඔඩිෂන් එකක් කියලා කන්සෙප්ට් එක ගෙනල්ලා ඒකෙදී අය කවුද අපේ දයන අයියා ඊට පස්සේ ජනක මගේ අලුවා ඒ ඒ කට්ටියත් එක්ක ඊට පස්සේ තව එක නමක් මතක් කරන සදින්ක මේ විශාරද සදින්ක සිතුලි ඒ කට්ටිය සහභාගී වෙලා අපි ඇත්තටම වොයිස් ඇසෙස්මන්ට් එකක් කරේ. අපේ තිබ්බ පිටිපස්සේ සුරංගයි මමයි හදපු සින්දු ස්ක්‍රිප්ට් එකේ අර හරියට වේදිකා නාට්‍ය එක චරිත දෙනවා වගේ මේ සින්දුවට ගැලපෙන හඬේ කොහමද අපි තෝරන්නේ.
1: අර මම කියවන දැන් මේක ආරම්භමක් මේ පමණයි මෙතන අවසානයක් එන්නේ නැහැ. ඉතින් ඒකට බොහොම අපිට මේ උදව් කරන ඒ සපෝට් කරන කෙනෙක් තමයි දයන් රංගන. හැමතිස්සෙම කියන්නේ මේක මෙතනින් නවතින්න බෑ කියන එක. එන්නේ කතාව ඔයාගෙම තමයි අහන්න ඕනේ.
2: ඔයයි මොකද මේ වැඩේ මම කාවින්ග එක මුලින්ම කතා කළේ මාස ගානකට කලින් මේක. මම ඉතින් මුලින්ම කතා කරනකොට මට හිතුණා මේක ටිකක් වෙනස් විදියක වැඩක් අර අපි කැමති තාලේ වැඩක් කියලා. ඉතින් ඒක හින්දම තමයි බැලු මේක මම දැන් මේ යන වැඩෙත් එක මම දිගටම ඉන්නකොට මම දැක්කා මේක මෙතනින් නතර කරන එක අපරාධයක්. මේක ඉතනින් එහාට ගිනි මම කාවින්ගට කතා කරලා ලැබුවා. මම දන්න අපිට තව අපිට මේකට අනුග්‍රහය දෙන්න පුළුවන් දන්නයි එළියේ ඉන්නවා. ඒ කියන්නේ ඩනිඩින් එළියේ අපි ඒගොල්ලන්ටත් කතා කරලා මේක ඩනිඩින් වලින් එළියට අරයි යමු. මේ ප්ලැට්ෆෝම් එක අනිත් ටවුන් වලටත් නවසීලන්තයේ පුරාවට මේක කරන්න පුළුවන්
1: දෙයක් හරි බැරි වැඩක් නෙමෙයි මේක.
2: නෑ ඒක අනිවාර්යෙන් කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඒක වගේ ටාගට් ඒකයි මම ඇත්තටම කැමැති. ඉතින් මීට වැඩිය තවත් හොඳට මේක දියුණු කරලා ඉස්සරහට ලොකු කාලයකට නෙමෙයි තව පොඩි කාලයක් ඇතුළත දෙවනි ස්ටෙප් එකට අපි යන එක තමයි මේ බලාපොරොත්තු
1: වෙන. මෙවැනි ශක්තියින් අපි සමග එකතු වෙලා ඉන්න එක ගැන අපිට තියෙන්නේ බොහොම ආඩම්බරයක්. ඉතින්

0: මල්ලි අවස්ථාවක් ලැබුණොත් එහෙම රටවට යන සංගීත ප්‍රසංගයත් එක්ක කැමතිද?
1: එහෙම වුණොත් අනිවාර්යෙන් යමු.
0: දැන් ඔය බොහොම ප්‍රිය කරන දයාන් මිතාරණගේ ගීතවලට නේද? ඉතින් අපේ හඬ පෞරුෂයක් නිසා මේ පොඩි ගීත කණ්ඩායමක් කියමු දයාන් මිතාරණයන්ගේ.
1: හරි. පොඩි කැලක් කියන්න. ඔව්.
0: දැන් මේ මීට මාසයකට කලින් හිටපු ගයන් නෙමෙයි දැන් වෙන ගයන් කෙනෙක් ඔහුම කියනවා වගේ.
1: ඔබේ සුසුම් පවන් සලයි මගේ කොපුල් පුරා වෙලෙයි

0: උනුසුමට මාව තෙමෙයි.
1: මම සිතේ ඉතින් වැස්ස ගැනත් දෙමිත්තක් තිබුණා. බලමු වැස්ස ගැන ගීතයක්. වෙලාව පස්වර 7:30 විනාඩි 31යි. මම ඔබ එක්ක සිටින්නේ ඔටෝගෝ ඇක්සස් රේඩියෝ FM 105.4 ඔබට ගෙනෙන සත්සරණාව මියුරු ගීතාවලිය සමගායේ.

0: වැස්ස කියන්නේ අපිට ආශිර්වාදයක්. ඇත්තටම ඉතින් අසනී වැසි, අසේනිය වැසි ලෙසින් අපිට ලැබෙනවා. මොකද මේ කරන ක්‍රියාවලිය බොහොම සත්භාවයෙන් කරන ක්‍රියාවලියක් නිසා අසනී වැසි කියන්නේ හදිසියෙම කඩාහැරෙන වැසි. අසේනිය වැසි කියන්නේ සමන් පිච්ච මල් වැසි. ඉතින් අසනී වැසි අසේනිය වැසි බවට පත් වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරමු. වහින්න තියෙනවා නම් හදිසියවත් එදාට. ඉතින් මේ මන්දාරම ප්‍රසංගයේ නර්තන අංග කීපයක් තියෙනවා. ඒ හා ගීත හා සබැඳුණු. ඉතින් මේ සියලු නර්තනාංගයන් කළමනා කරන්නේ අපේ මේ ප්‍රසංගයේ පළමුවම මේ ගැන කතිකා කරපු, දැනට අපි මේ ප්‍රසංගය අධීක්ෂණය කරන තිදෙනාගෙන් කෙනෙක්. ඒ තමයි කවින්ද විජයනායක වගේම කෞෂි කොඩිකාර. ඉතින් ආයුබෝවන් කියලා ඔබවත් පිළිගන්නවා කෞෂි නංගි. ඉතින් කොහොමද දැන් නර්තන සූදානම සංගීත ප්‍රසංගේ?
1: සුභ සන්ධ්‍යාවක් සුරංගයේ අයරත්,

0: වැඩ සටහනට සවන් දෙන සියලු දෙනාටම. ඉතින් නර්තනය ගැන කතා කරන්න කලින් මම හිතන්නේ මේ මන්දාරම ගැන පොඩ්ඩක් කියමු අපි. ඉතින් මම හිතන්නේ මේ මන්දාරමේ ඇත්තටම මේ අයිඩියා එක මුලින්ම ගේන්නේ කවින්ද්‍ර. මං හරිනම් කියන්නේ ඒකේ වැරදි නම් කියන්න. නෑ
1: ඔව්.
0: මේ මොකද
1: ඔහු තමයි මේ නම යෝජනා වෙන්නේ තොහුවට.
0: ඔව්. ඊළඟට මොකද කවින්ද්‍රගේ ලොකු හීනයක් ආසාවක් තිබ්බා. මේ ගොඩක් කියන්නේ මේ දනිදීන් නගරේ සියලු දෙනාම සෑම දෙනාම එකතු කරගෙන මේ මියුසිකල් ඉවෙන්ට් එකක් කියන එක කරන්න. මේ ඇත්තටම මේක කලින් සිදු වෙලා තිබුණේ නෑ. මේක මම හිතන්නේ ප්‍රථම වතාවට මෙතන සිදු වෙන්නේ. ඉතින් එතකොට එකෙන් තමයි මේ කොන්සෙප්ට් එක මන්දාරම කියන කොන්සෙප්ට් එක බිල්ඩ් අප් වෙන්නේ සුරංග අයියා කවින්ද්‍ර සහ මම කියන තුන් දෙනාගෙන්. හැබැයි දැන් වෙනකොට මේක ඇත්තටම ලොකු කණ්ඩායමක් බවට පත් වෙලා තියෙනවා. ඉතාමත් ලස්සන විදියට පුහුණු වීම වෙනවා. ඉතින් නර්තනය පැත්තෙන් කතා කරොත් එහෙම ඇත්තටම මේ මන්දාරම කියන එකේ මේන් ෆෝකස් එක ඇත්තටම අපි දීලා තියෙන්නේ ගායකයන්ට සායිකායිකාවන්ට.
1: ඔව්. අපිට ප්‍රේමේ නම් එකේ අපි දෘශ්‍ය මූලිකත්වයක් දුන්නා. මෙහි ශ්‍රව්‍ය මූලිකත්වයක් තමයි දීලා තියෙන්නේ.
0: ඔව්. ඉතින් ඒගොල්ලොන්ගේ ඇත්තටම ඒගොල්ලොන්ට වේදිකාවක් සකසලා දෙන එක තමයි මේකේ මූලික පරමාර්ථය වෙලා තියෙන්නේ. ඉතින් ඒක තවත් ලස්සන කරන්න තමයි ඇත්තටම අපි මේ නර්තනය යොදාගන්නේ. ඉතින් නර්තන අපේ නර්තන කණ්ඩායම ගැන කතා කරොත් එතන මම හිතන්නේ 5-6 දෙනෙක් ඉන්නවා දැන්ටමත්.
1: ඉතාම දක්ෂ ලෙස විශේෂ මුඩ රට නැටුම් හදාරපු
0: නර්තන
1: ශිල්පිනියන්. නර්තන ශිල්පිනියන්. ඉතින් බොහොම ලස්සන මේ ගීතයට අනුව මැවෙන නර්තන රටාත් ඔබට එදාට බලන්නට පුළුවන් වේවි.
0: ඔව් මම ඇත්තටම ඒගොල්ලොන්ව නම් වශයෙන් සඳහන් කරන්න කැමති. මුලින්ම තිලෝමලියනගේ, එතකොට හන්සිගම්මගේ, දිල්කිණී වගආරච්චි, භාග්‍ය ජයවික්‍රම සහ මින්දුලි හේරත්.
1: මින්දුලි හේරත්.
0: ඔව් ඒ කීප දෙනා තමයි නර්තනයෙන් ඇත්තටම දායක වෙන්නේ. එතන මම විශේෂ ස්තුතියක් දෙන්න කැමති තිලෝමලියනගේ, අපේ තිලෝමා අක්කට. එයා ගොඩාක් මේකට ලොකු සහයෝගයක් දක්වනවා.
1: ඇත්තටම ඇය නිමම යෝග්‍යතාවෙනුත් නැති වෙලාවක තමයි මේ
0: ඉතාම කාර්ය බහුල
1: වෙලාවක
0: ඒකයාගේ වැඩ අස්සේ තමයි ඇත්තටම මේකට යා වෙලාව
1: සම්බන්ධ වෙන්නේ.
0: ඔව් කැප වෙන්නේ. ඉතින් ඒ වගේම හන්සි ගමගේ හන්සි අක්කවත් මතක් කරන්න ඕනේ.
1: ඇයත් ඉතාම කාර්ය බහුලත්වයෙන් ඉන්න මවක්, ගෘහණියක්. ඒ වගේම තමන්ගේ රාජකාරී කටයුතු කරමින් තමයි මෙතෙන්ට මේ සහභාගීත්වය අපිට ලබා දෙන්නේ
0: අනිවාර්යයෙන්ම.
1: ඔව් ඉතින් එහෙමයි. කවින්දර තියෙන මේ මන්දාරම නම ගැන
2: අනිවාර්යයෙන්
1: මොකක්ද කියන්න, පොඩි වැරදීමක් වුණා. මන්දාරම නම ඔය ඔබ කතා කරා වෙනත් කෙනෙකු සමග පියා ගැන ඔබගේ මුවින් මහම්.
2: මන්දාරම නම ඇත්තටම ඔය අපි දැන් ඔය
1: ඔබ නම් බර ගානක් මටත් එව්වා.
2: මම දැන් නම් 25 කෝතියක් කිව්වා. ඒ නම් 25 තියෙනත් අමතරව එක නමක් ආවා. ඒක විශේෂ පුද්ගලයෙක්ගේ මේකේ පිටිපස්සින් මේ වැඩේ පිටිපස්සින් ඇත්තටම මේ ඔක්කොම අපි කිව්වොත්
1: ඒක තමයි
2: ඉන්ක්‍රීසිං කිව්ව ඩෙකරේෂන්ස්.
1: කලා අධ්‍යක්ෂණයෙන් ගායක වෙන්නේ ඇය
2: තමයි චන්දිමා දස්කොන්. මේ අක්කා චන්දිමා අක්කා තමයි ওই මන්දාරමේ නම ඇත්තටම ගෙනාවේ. දැන් ඒ නමම
1: ඒක බ්‍රෑන්ඩ් එකක් වෙලා
2: බ්‍රෑන්ඩ් එක
1: නම ඒකට අනිතක දැන් අපි මේකේ මූලික සාකච්ඡාවක් යන් ගියේ මේ හරියටම මේ මන්දාරම් අඳුර එනකොට. මන්දාරම් අඳුර මෝදු වෙන වෙලාවක එදා කවදාවත් නැතුව විදුලිය විසන්දවීමකුත් උනාට දෙඩි නගරේ. ඉතින් අපි මේ ඉටිපන්දන් එලියෙන් තමයි මේ ගැන පළමු සාකච්ඡාව කළේ.
2: ඒකේ ෆොටෝ තියෙනවා. ඒ ෆොටෝස් එළියට එයි.
1: ඔව් ඊළඟට අපි ගීතයකට යනවා. නැවතත් අපේ සංගීත අධීක්ෂක තැන්පත් ජනක පෙරේරා විසින් නිර්මිත ගීතයක්. ඒකේ නම වෙඩි උණ්ඩේ. ගීතය ගැන කියලා ගීතය අහමු. එතකොට මම හිතන්නේ ගීතයේ රස වැඩි වෙයි.
3: මේ ගීතය අපේ ස්ටුඩියෝ එකට ඒ දවස්වල බැලුවොත් එයා නවක ගායකෙක් විදියට, එයා කලෙලි බයින ගමන් හිටපු ගායකෙක් දුමින්දු කියලා. එයා මේ ගීතය අරන් ආවා. එයා ඇත්තරම මේ ගීතේ මැලඩිය එක එයා දාලා තිබුණේ. ඊට අමතරව එයා පළවෙනි වර්ස් එකත් ලියලා තිබුණේ. එතකොට එයාට සාමාන්‍යයෙන් එයාගේ ඔළුවේ තිබුණ දේ

0: Am I යාගේ ඇත්ත කතාවක් පාදක කරගෙන යාගේ කලින් හිටපු පෙම්වතිය තවත් පුද්ගලයෙක් සම්බන්ධයක් ඇති කරගත්ත දෙයක් ගැන තමයි ගීත ලියන්න පටන් අරන් තිබුණේ. ඊට පස්සේ අතරම පොඩක් මානසිකව වැටලා යා සුයිසයිඩ් කරගන්නවා වගේ තැනක තමයි හිටියේ මේ ගීතය අරන්ගෙන කොට. ඊට පස්සේ මම ඒ දවසලදී මම පොඩ්ඩක් අර යන විදියට පොඩ්ඩක් වෙනස් විදියට ලියන්න ගොඩක් කලාට කැමති. ඉතින් මං කිව්වා ආ සුයිසයිඩ් කරගන්න ඕනේ නැහැ. අපි අර එයාට ආපු වෙච්ච අනිත් එක්කෙනාව මරලා ඒ විදියට සින්දු ඉවර කරමු කියලා. ඉතින් ඒ වගේ විදියකට තමයි සින්දු ලියලා තියෙන්නේ. ඒකෙත් ගිටාර් වාදනයෙන් ඩිහාන් කුලරත්නර කලින් සම්බන්ධ වෙච්ච එකනම තමයි. සංගීතය මගේ මිත්‍ර ජීවන්ත හේවබන්දු. මම සෙකන්ඩ් වර්ස් එකයි තර්ඩ් වර්ස් එකයි
1: ඒක තමයි ගීතයට නම දුන්නේ වෙඩි උණ්ඩය කියලා. කාලයත් ගත වේගෙන යනවා. කෙමෙන් වෙලාව හතපසෙ විනාඩි 41යි. මේ ඔබ එක්ක සිටින්නේ ඔටංගෝ එක්සෙස් රේඩියෝ FM 105.4 ඔසේ ඔබ වෙත ගෙනෙන සත්සරණාව මියුරු ගීතාවලිය සමගයි.

0: ඔන්නම තමයි ඉතින් වෙඩියුන්ඩේ කියන ගීතේ තියෙන YouTube එකේ තියෙන ඉතින් අහන්න පුළුවන් ඔබට මේකත් අර ජෑස් ශෛලී ගීත
1: නේද පොඩක් රොක් ස්ටයිල්
0: එක ඔව් ඉතින් ඊළඟට අපි
1: පොඩි වැරදි කිරීමක් කරන්න ඕනේ අර සංගීත අධ්‍යක්ෂණය කියන එක මම හිතන්නේ ටයිටල් එක පොඩ්ඩක් මම හිතනට වැරදි අපි එක හඬ අධ්‍යක්ෂණය
0: කිව්වා සංගීත අධ්‍යක්ෂණය කිව්වම ඒ ගීතයක් අධ්‍යක්ෂණය කරන අපි ඔතන ඇත්තටම දැන්
1: හඬ අධ්‍යක්ෂණය කිරීමක් වගේ එකක් තමයි වෙන්නේ ගොඩක් අපි අර දැන් ඉන්න යාළුවෝ කට්ටියත් එක්ක අනිත් කට්ටියට සපෝට් කරන ගමන් මමත් ගායනෙන් මේකට සම්බන්ධ වෙලා ඉන්න ගමන් ඒගොල්ලන්ටත් සපෝට් කරන වැඩක් වගේ තමයි වෙන්නේ මොකද සංගීත අධ්‍යක්ෂණය කියලා කොහොම මං හිතනවා ගොඩක් ඒක පිටවලා බැනරු
0: වෙනස් එක ඇත්තටම ගීතේ නෙමෙයි වචනේ අර්ථය ගත්තහම නම් ඒකයි මම කලිනුත් පැහැදිලි කරේ දැන් යම් දෙයක මූලිකත්වයේගෙන වැඩ කරනවා නම් අපිට එතන අදියුරුවම කියන වචනේ දෙන්න පුළුවන් ඒ කියන්නේ මේ අධ්‍යක්ෂණය තමයි ඒක ඔබ නිවැරදි කරපේක හොඳයි ඉතින් අපි හිතමු අධීක්ෂණය සහ

0: මේ හඬ අධ්‍යක්ෂණය කියලා මේ හඬවල් කොහොමද මේක ගැලපෙන්නේ කොහොමද තව මේවයි වෙනස් වෙන්නේ කොහොමද ඒ කියන දේ බලලා හදන එක තමයි ඔබ කරන්නේ ඉතින් ඊළඟට දැන් අපි මේ මන්දාරමේ කොහොමත් සජීවීව වාදනය කිරීමක් සියලුම ගීතවලට වෙන්නේ නැහැ මේ ගීතවල හඬ සංගීතයේ උපුටා ගැනීමට අපිට තාක්ෂණික සහයෝගය ලබා දුන්නේ ආචාර්ය දුමින්ද කුරුපාරච්චි මහතානන් වර්තමානයේ දැනින්න ශ්‍රී ලංකාවේ සංගමයේ ලේකම් ධූරේ දරණ. ඉතින් ගීත කීපයක අපි වාද්‍ය භාණ්ඩ වාදනය කරනවා. ඉතින් මම කැමති එක්සුවිශේෂ ගීතයක් තියෙනවා බේස් ගිටාරේ සහ රිදම් ගිටාරේ වාදනය කරමින් කරන. ඉතින් මේ බේස් ගිටාරේ ගැන සහ රිදම් ගිටාරේ ගැන ඒ දෙක මොකද්ද යම් මූලික දැනුමක් දෙන්න කියලා කියන්න කියලා මම අපේ ගිටාර් වාදන ශිල්පී දයන් රංගනට ආරාධනා කරනවා.
1: අපි අද මේ එක සින්දුවක් වාදනය කරන මමයි කාවින්රයි බේස් ගිටාර් සහ රිදම් එකෙන් ඒ දෙක විතරක් උපයෝගී කරගන්න ඇත්තටම ඕනම සින්දුවක් අපිට ඒ වගේ ඉදිරිපත් කරන්න පුළුවන් මේ ගිටාර් දෙක තුලින්. يعني රිදම් ගිටාරෙන් හැම කෝඩ් එකක යන සියලු දේම හැම අංගයක් මේකෙන් කවර් කරනවා. බේස් ගිටාරෙන් කරන්නේ එතකොට ඒක අනිත් සියලු දේම ඒකෙන් ෆුල් කවර් අප් එකක්. يعني සම්පූර්ණම ශබ්දය يعني කිසිම හීඩසක් තියන්නේ නැතුව සම්පූර්ණම පුරවන්න පුළුවන් බේස් ගිටාරකින්. ඉතින් අපි දෙන්න ඒක ටික විශේෂයක් කරලා එදාට ඒක ගීතයක් ඉදිරිපත් කරනවා. ඉතින්
0: ඒක බොහොම නැව මතකීමක් වෙන. එහෙම තමයි මේ ගිටාර දෙකක සංකලනයෙන් යම් කිසි මැවීමක් කරන්නට යන්නේ එතන ඔබ සැම ඉදිරි ඔබ සැම කිව්වේ එදාට දැනට. ඉතින් ආසනයක් වෙන් කරවාගෙන මෙය නැරඹීමට සැදී පැහැදී ඉන්න ඔබ සැමට. ඒ වගේම කවීන්ද්‍ර මල්ලිටත් තව තියෙනවා කතා කරන්නට. ඒ කියන්නේ මේ හා සමග සම්බන්ධව සිටින තව කීප දෙනෙකු ගැන කියන්න අවශ්‍යමයි කියලා ඔහු කියනවා. මොකද වැඩසටහනට පෙර තියෙන අවසාන වැඩසටහන මේක නිසා වැඩසටහනින් පසුත් වැඩසටහන් යාවි මේ යන විදිහට.
2: ඔව් අනිවාර්යෙන් සුරංගයි. ඒ කියන්නේ අර ඉස්සලාම අහපු පළවෙනි ප්‍රශ්නෙත් එක්ක අර මේ මොකද මේ කොහොමද අපි මේ කලමනාකරණය කරන්නේ කියලා. ඇත්තටම කිව්වොත් කලමනාකරණය කරනවට වඩා අපිව කලමනාකරණය කරන කරගෙන ඉවත් තියෙන මේක නිකන් දැන් ඇත්තටම පටන් ගත්ත ටීම් එකක් විතර දැම්මට කියන්න මේක පවුලක් කියලා. කෙනින් ඒ කියන්නේ මේක හැමෝම හදවතින්ම
0: එසේමසේ පවුලක් නෙමෙයි 30ක් 35ක් විතර ඉන්න පවුලක්.
2: අයියල මල්ලි ලංගිල අක්කලා ඔක්කොම ඉන්න. ඔව්. එතකොට ඒකෙදි ඒ පවුල තුල අපි ඔක්කොම එකම හීනයක් දකින පිරිසක් බඩපත් වෙලා. ඇත්තම කිව්වොත් කිසි දෙයක් පටන් ගන්න නැහැ මම දන්න තරමින් හීනයක් නැතුව. මේ හීන තවත් ලොකු වෙනවා. මේ තව එකතු වෙන කට්ටිය දැක්කම අපි හැමෝටම ආරාධනා කරන එළීන කට්ටියටත් අදටත් සාහෙටත් හැමදාම සම්බන්ධ වෙන අපිත් එක්ක කියලා. ඒකෙදි අර අපි හැමතිස්සෙම කියන දේ තමයි මේ performers like ප්‍රේක්ෂකගාරයයි ඒකේ එතන ඒ පර්ෆෝම් කරන පිරිසයි ඒ වගේම පිටිපස්ස ඉන්න බෑක් ස්ටේජ් ටීම් එකයි ඒ ඔය ඔය ඔය තුන් කට්ටු නැතුව කිසිම ෂෝ එකක් වෙන්නේ නැහැ. අපි නැතුව ප්‍රේක්ෂකගාරයක් නැහැ. ප්‍රේක්ෂකගාරයක් නැතුව අපිත් නැහැ.
0: තුන් ඈඳුණු පිරිසක්
2: අනිවාර්යයි. එතකොට තුන් ඈඳුණු පිරිස තුල මේ යන කනෙක්ෂන් එක තමයි මම හිතන්නේ අමාරුම අපිට ඕනම ප්‍රශ්නකදී අපි හැමෝම උදව් කරන්න බලන් ඉන්න හැමෝටම. එහෙම මාර්ම හදවතින් එක් වෙච්ච මේක මේ ෂෝ එක බලපත්‍රය තියෙන මේක තුල හැමතිස්සම ඇහෙන නම් ටිකක් තියෙනවා. හැබැයි එදාට ඒ පිරිස හැමෝම බලා ගන්න පුළුවන් මේ කියන්නේ බලා තමන්ටම දකින්න හම්බ වෙයි. මේකේ දැන් අපි ඇත්තටම දැන් අද එතනින් දෙම්පලක් ඇවිල්ලා ඉන්නවා. ජනක පෙරරයි මේ ජනක පෙරර මගේ යාළුවයි. ඊට පස්සේ දයන් අයියයි. ඊට පස්සේ ඒකත් එක්කම මෙතන අද නැවිත්
0: පැමිණි
2: කට්ටිය තමයි චරිත්
0: වේදිකාවේ ප්‍රවේදිකා පාලනේ ප්‍රධාන
2: කට්ටිය. ඊට පස්සේ රුමේෂ් බාලසූරිය චරිත් පෙරේරා චන්දිමා දස්කොණක් ඉස්සලා අපි කිව්වා වගේ
0: ඒ තමයි අපේ කලා අධ්‍යක්ෂක
2: අනිවාර්ය. ඊට පස්සේ අපි මාකටිං වීඩියෝස් හදන වීඩියෝ ප්‍රොඩක්ෂන් එක කරන කෙනා තමයි සහන් මණ්ඩාර මල්ලි. පුදුම සහයක් දෙන්නේ ඒ කියන්නේ පාන්දර 1-2-3
0: ගායකෙක් විදිහටත් කටයුතු කරන.
2: ඔව් ඒක එදාටම නඩුව බලාගෙන හම්බ වෙයි. ඒක එයාත් එක්කම ඊට පස්සේ ඒ හැම පිරිසකකම ඉන්න බිරින්දෑවරු දෙන ඒ සහය
0: දරුවන්
2: සමග ඉන්න ඒ දෙන සහය

0: නොඩුව ලැබෙනවා. එවගේම ඔය චරිත් පෙරේර කියන මල්ලි ඉන්න කාගෙල ඉඳන් හැම සිකුරාදාටම ඇවිල්ලා මේ ෂෝ එකට දෙන සපෝට් එක එතනින් එයාගේන ඒ සපෝට් එක වෙන එක ගත්තොත් කිලෝමීටර් 200ක් විතර ඇවිල්ලා
1: වෙන එක බලලම
0: ලයික් කටි මොටිවේට්
1: තාම විශාල ශක්තියක් ලැබෙනවා.
0: අනිවාර්යයෙන් අනිවාර්යයෙන්. ඉතින් ඒක නිසා ඒකත් එක්ක පිටිපස්සේ තව ඉන්න අපේ මුළු බෑක් ස්ටේජ් ටීම් එකකට මට නම් තියෙනවා 15ක් 16ක් කියන්න පුළුවන් නම් මේක හොඳ දේ තමයි. මේ ටීම් එකකින් හැමෝගෙම නම් දන්නවා. එතන තමයි මේන්ම දේ මම දකින්නේ. සාමාන්‍යයෙන් ටීම් එකක් ලොකුවෙන් ලොකුවෙන් නම් දන්නෙත් නැහැ. හැමෝගෙම නම් දන්නවා. හැමෝගෙම අපි අර එතන එකමුතුව තමයි මේන්ම දේ ටීම් වර්ක් එක. ඒ එකමුතුව ඕන වෙලාවක මල්ලි කොහොමද මේක කරන්නේ, අයියේ කොහොමද මේක කරන්නේ, ඒ වගේ පියුසුමක් තමයි හැමතිස්සෙම.
1: අනිත් එක මෙතන මෙහෙමයි, දැන් ගායකයා කියලා පැත්තට ලයින් නැහැ, ස්ටේජ් එක කළමනාකරණය කරන්න වුණා නම් එතන ඇවිල්ලා කරනවා. එහෙම නේද ගාන මල්ලි?
2: අනිවාර්යයෙන්.
1: ඒ වගේම ගායකින්ගේ පවුල් වල සමාජිකයන් දැන් අපි ගත්තාම ඇවිල්ලා මෙතනට සහභාගී
0: වෙනවා. ඒත් එක්කමයි මේකේ තව ෂෝ එකේ විශේෂත්වයක් තියෙනවා. ග්‍රැවිටි ඉවෙන්ට්ස් තමයි මේකේ සවුන්ඩ්ස් ඇන් ලයිටින් කරන්නේ. ඒ වගේම ලෙමන් පයි ඉවෙන්ට්ස් තමයි අපේ එදාට අර බීම පැත්තෙන් දායක දරුවත් එක්කම යකා රෙස්ටෝරන්ට් එක දක්වනවා මේ කැම පැත්තෙන්
1: ඒගොල්ලෝ අපිට අනුග්‍රහ කරලා දක්වනවා.
0: ඒ වගේම මේකේ මේන් ස්පොන්සර් ආරක්ෂා
1: මේන් ෆන්ඩර්
0: එත්නික් කමියුනිටිස් ෆන්ඩ් එක. ඒ වගේම අනිත් පාර්ට්නර් ස්පොන්සර්ස් ඒ වගේම يعني
1: බෙල්මක් ෆාමසි, ඩියෝරන් කාපෙන්ට්‍රි,
0: ඩියෝරන් කාපෙන්ට්‍රි, ඊට පස්සේ යමු ට්‍රැවල්ස්
1: ඔක්ලන්ඩ්.
0: ඒ වගේම තමයි ඒ හැම ස්පොන්සර් කෙනෙක්ගෙම එහෙම දායකත්වයට අමතරව ජනකගේ වෙනම හිටියා යාළුවෙක් අශේන් කියලා. ඒ අශේන් අපි හම්බුණ ගමන් එක වචනේ කතා කරේ ඒ විශ්වාසය තුල එයාගේ හකා ඩොමේන්ස් කියන
1: තමයි බිස්නස් ප්‍රොමෝෂන් කරගන්න ඒ වගේ
0: වෙබ් ඩොමේන්ස් හදන මේ කණ්ඩායමක්. ඒගොල්ලෝන්ගේ ඒ ටීම් එකෙන් ලැබුණ අනුග්‍රහය ඉතාම වටිනවා. මේ
1: ඒ විදිහටත් බොහෝම ඇසූ පිරූ දැන් නැති පිරිසක්ම මේකට සම්බන්ධ වෙලා ඉන්නවා. එදාට ආවතෙන් ඔවුන් ගැනත් තව විස්තර දැනගන්න පුළුවන්. ඔබට මෙහි පැමිණීමෙන් ඔවුන්ව හඳුනා ගන්නත් පුළුවන්. ඉතින් ඔබටත් මේ රසවින්දනයේ අමතරව වාසියක් වෙන්නත් පුළුවන් තව ඒ විදිහට. ඒ වගේම ඉතින් තවත් සුවිශේෂ පුද්ගලයෙක් ඉන්නවා මේකේ අමතක කරන්න බැරි. ඒ තමයි ඩනේඩින් ශ්‍රී ලංකීය සංගමේ සභාපති සුසිල් රූපසිංහ මහතානන්. ඔහු අපිට ආශිර්වාද දුන්නා ඔගොල්ලොම කරගෙන යන්න, ඕන ප්‍රශ්නයක් ආවොත් මට කියන්න කියලා. ඒ වචනය මත තමයි ඉතින් අපි බොහොම බය නැතුව මේකට අත ගැහුවේ. කොහොමරි කාලය කෙමෙන් කෙමෙන් ගත වේගෙන යනවා. වැඩසටහන ඉවර කරන තත්කාලයේ ඇවිදින් නොදැනීම විනාඩි 56ක කාලයක් ගියා ගත වුණා. එහෙනම් ඉතින් ඔබ සැමට සුබ රාත්‍රියක්. හෙටින් එළඹෙන සතිය සුබ සතියක් වේවායි ප්‍රාර්ථනා කරමින් නොවැරදීම මන්දාරම නරඹන්නට හරියටම මැයි 31 වෙනිදා පහමාර වෙනකොට සාගුඩ් සෙන්ටර් වෙත පැමිණෙන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමින් ඔබගෙන් සමුගෙන යන්නම් අපි 6 දෙනාම අද. එහෙනම් ඉතින් තවදුරටත් රැඳී සිටින්න අප සමගම ලබන සතියේත් මේ වෙලාවටම ඔබේ නිවසට පැමිණෙනවා මෙවැනිම වැඩසටහනක් සමගින්.

0: ඒ ඔබ දැහැන් ගත වූයේ ඔටාංගෝ ඇක්සස් රේඩියෝ වෙතින් ඔබ වෙත පිරිනැමුණු සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි. හෙළ කලාකෙත අස්වැද්දූ මියුරු ගී සමුච්චයෙන් බිඳක් රැගෙන තවත් සද්දිනකින් ඔබ හමුවට එනතුරු ඔබට ආයුබෝවන්.
1: It's where we're free to be ourselves. Free FM 89.0.